ජීවත තන සිමරත මංගල රූප ප්‍රාණ ජීවන තන මංගල රූප ප්‍රාණ ජීවන තන සිමරත අනදකනා වාඩ සම්රත් සදා සාද සංගේ ගෝණ රසනා කවන පනා තාන පවිත්‍රා මාන පවිත්‍රා.